0: උද්දාත්‍යවකු තුංග ශරමිත කුල්ලමෝට කියන දමති දොතේ නොටිතු තමානි සිබිසි කරත තුනාරට රබ්බිගණියක එකරුණේ තු ශක්සෝ කෝටිගිති ලුතා උද්දොමි ත්‍රිතකෝ සීටි පෙරි 16 2026 තේමා තු ශප්පකන්නේ ලම්මිගු නුනබිමි ඉංගර්තියු බියට්‍රිස් ඩියර් කන්විතුරු තමා Outlook Smart Blue Karachi Nunano Kangatauti Nokangatitoke Nakatoning Yamal Nokatitokatoning Nutang with Yamatamani Nunabu me Amaru Kawi Mayusurity Kanwitu Tamanga Ayurak Simaruni Ibiang Gawing Itangani Utakiruni Kangatashomi කිසියනි දි කනවිතුග යප්ප තමන්න කරාටි නුනානි තේමේරිකාට තන්න රොවි තන්න එංගිටියු නුනවික් මි බියට්‍රිස් ඩියර් අයුරත් සිමරොම තාවනි ඉදලුගාගනි තන්න කරාටි නුනානි කංගටි සියුමරු නොක්කටි තෝරොත් දුග මන්න උඩලාංගු යෝ අට්වින් නෝරම් මෙම්ම උවත්තින්න යෝ කකට කවුන්නක්තුනි කනුන්නෙරිටරෝක්තඟ තාවනි කරාටි නුනානි තුංගසුගේ බියට්‍රිස් ඩියර්
1: නකොමේ
0: බියට්‍රිස් පිගාරුතිගිනර්පවූ ඔකවුතිලුතිබූ එබ්බි අම්මා තාක්කෝ එංගර්තියෝකතිගියති කනුයිලුටරෝම්මඟසි තාවනි කරාටි නුනානි
1: Tavunga engere to simala khogo talle mautsota akka go na mi swalunne kala hle no nanno engere to masungu gama ato tit sagatalo lorma Canadian North Good ika yokti logit hangattau titigut asingillo tavane semain na piu yo lok to tavane ni vot talle mani talle mavitsuta ingilaqqugut maqquvitsuta nuummi maqquvitsuta sisimiummi taima umiartuakkut im umiartuami ingisimmisuta sisimiummi pitsuta nuummut taino umiartuaq sarfaittumiattili taikanilo ingisuta laqqugut piujortuaqaalorlortu taavaninnerilortap
0: takwa ingernerilortasi kanu ilinga roppalli
1: katoarme katoa tenna nomme cultural center angiyo alotsune takoya ga harveo sunelo tavaning irenga lortugo ami sukalle maybe 200 galai maha takunna reersimalortut tungana vingalortut isumainna isumaina tunganalortut taima haungani allingisungami sisimiummo hangattajorsuta sisimiummi ingisilarmi jukupiakarnut ilagiinut ullukut ritiralerimi taima unnukut inummarinnut ingisimmisuta haungani katatjariorsatitsiisilaujummiyunga throat singing workshop ilaugumayuno inunnut taima haungani umiartusilaujugut umiami nirivingani taina umiartuapi ujupaujaaloummasarfaittu nirivingani ninniusuta ingisilaujummiyugu alianartuqataulaujo ingiulilloa ngillukulersunilu ingiqqassuta ingiulittujuaraaluulaujumma annoriyortuaraalutsuni miriangulilaujunga miriangikaluarsunga kissiani sinigiasaasilaujugama sinilaujugama ikullianersaulermatupalaujugunga taima uttilirmigattanuummut unnualima umiartusuta ullaakku nuummut tikkigatta teikani unnungani ingi sila ojummi joku innuk haastol staffingani.
0: Takdeja ommi gatta irinni imavingani taavani karasi nillissi raugavi tamanna imanga nillinaktugel loguna rohtu kanulli tamanna okosu iäkkänne runnakio.
1: Nuna vimmi anna huottami anna karani ima lauksimma tuollinnanga tarjurmu taavani sisimiummi tarjurmu imaariula ojuvunga saanaksuta, saana ei teikkoa illua piutsuti, hiyuinnausuti, uunaktujuangutsuti, ukkujuktujuangutsuti, tiimi mui sukkisinnatu, teimeittu miikii ratta nillinaki ja hasungu ratta nillinaktu mui maamu tiimi vu imaakeinnalugu, teimeilau juvugu tarjummungaa. Taununga tujummiu viu saniani imau saniani ima taununga pisutsuta imaa laujuvogu nillinak tujua kaalumu tiimi hitteisu isu mainna hano kakillaale tujua jaksanilu hitteina tupaalu. Teimeilä sisimiumi teimeilitsuta teiman nummi teimeilisi laujummi juhu. Ima kena pitsuta siklaapi. Akka hajangi tungali siutiga taana saumea killahakma. Kisiani teikkoa ilakka akka hattala oju. Imakmi, tarjokmi.
0: Kittien naktu kuru.
1: Isu mainna.
0: Kanulli. Kaujigen loppisi tamonga kangattan näyttäisi nukkaksi tuolumma.
1: Ingi langa lihtsuta